ගෝවැඩු ජලෝ ජලන්සා මනවා ඉන්නර මළමිරිමන්සා මන්නිර්මල සදාමොක්ෂෝකම් මනනෝ උජ්ජල සදාමොක සොහේ හාර උත්තම නාමතය ආවනයා හවාරී ජියෝවාරි ගෝවද ගෝණගාවනයා ගෝවෙන්ද ගෝවෙන්ද කහේ දන් රති ගෝවෙන්ද ගුණීසා ගෝවෙන්ද ගෝණ ගෝණ

සතුගරු සේස දාසෝ අග්ගණ සච්චේ උපදේශම ආවණයන් සවස සවද සවසාරේ තන තෝරන පය පුල්ලේ පුල්ලේ පෝ ප්‍රම් පුල්ලේ වියෝ සුංජේ කරකවක හල්ත පාල්ත දෝවේ හල්ත පාල්ත තෙනි දෝය ගොය දුක්කේ දුක් ආවණයා ලිඛිතේ ලිඛිතය කාගජ මාසෝය දුජේ පායේ සුඛ පය නකොයි කෝල් ලිඛේතේ කෝල් කමාවේ ජාලජ ජාල ජාවේ කෝල් ලිඛ චෙත ලාවණයා ගුර්ම සචෝ සච ගුර්ම සචෝ සච ලිඛේ විචාර සේ ජන සචේ පාවේ මෝක ද්වාර සච කාගද කලමස වාණි සච